ඉදරුක්ටක්කුත් පින්වස්ටු කවන්නේලාග පිවික් ජවස්ටු කළලාග උන්නක් සිල්ටවඩ සිවුමුබුත් කනුලුක්තා අම්බරු උකරත් තිල්ලුගත් කනුටු ඉන්නක් ඉළඟනික් ඉලිපාලනම් නක්සිවුමුබුත් කාජීවාරනම් නක්තුවාර සිවුමුබුත් තමජ ඉරින්න අත තවශිමත්්‍යයක්තුන් උවන්ගට ඉරින්න යක්ෂේම ඉත්තුවරුව මතමක්කුණ කවයම ඉත්තුම ඉලා කවයම යහක්තුම ඉත්තුව ලක්තම ඉරිනයක්ත ලක්ෂමංම කිස්තු කත්තර ලක්ෂමගම ඉරයාබනි උකය කක්ෂ්ටුම තේච්චමනි සිවිල්ලක් පාමි අකවයුන්නේ ලක්ෂමයුම පිස්තු කත්ත ලක්ෂමරු පල්ලි අරක්ෂමරු ආටයිමරි තුවයුනි උකයෝ කරක්ෂම අචවිද කිස්තු කත්තම්මගේ ලක්ෂමයුම අකුර ඉච්චමින් තේමරි ඉත්තුක ලක්ටම ඉත්තුටව ඉනුකන් ඉත්තුම ඕට ලක්ෂමංම ඉනුකන් ඉත්තුම ඕටගමින් අරු ආටයිම අකුනෙ ඉනුටුඩි ලක්ෂමයුූ ඉත්තුව ලක්ටකර අගේ කරවකගුමංම නොනැත්ති අගේ කර ලක්ෂමංම යූ තක්කුව අඟජොක්කාග ලොක්ටක්කන් අතාටකරු අනානකරු චනබ අපක්ෂෝමල්ලනී කන්නෝ පවදේශමංමඟාති කිසිටුයි නොමි කිසිටුයි නැරුක්ටාමි උබ්බරුන්නේ අඟක්කොමි පවදේශමංමඟාති උබ්බරුන්නේ ඉසුමනොද්දුවස වත්තක්තුමි ඉනුම්මි පවදේශමංමඟාති ඉනුවෙන් මාන්නමුන් උල්ඩුමෙමුන් ටිකෙත්චුටි අයිලඟෙන් ඉල්ලඟෙන් ඉසුමනොද්දුවස වස්තුටික්ලු කනුරුක්තා පිද්දුසකම්මින් මත තේමඟත් සීලාව ඉස්වානු තරිමෙන්ඥම් මත තේච්චමන අතුක්ටවර ඔක්ටමික් අතිජායුන්නවුන පක්ටූවරුවත් සිලහන්නේ ගනි තේමේජෝන්නයක් මත තේමන කමනාවටකි දුක්පත්තඟ ආටේමරි අපක්ෂර ඔක්ටුනකින් දුකි සිච්චයාමි සුරි අවුල්ල රක්ෂම යූ තේම ඉනු කගිත්තිමේ දක්ෂුණු උපංආගනි සිකුවසාරයිතෝරුවමට කැඟස්තු ගත සිකුවතිල්ලු එනුකං ඉත්තිමේ දක්ෂනු තේම අල්දිනිතුව කර ඔක්තුම අවුම සිතුව කර ඔක්තුම ඉපියුටන්නේ පම ඉපියුටගෙන්නේ අනුනිගිලු අකිසකක් පර ඔක්තුම තේම සිනික් තක්බින්නේ ප්‍රිපකක් පර ඔක්තුූගලි ප්‍රිපකක් පර ඔක්තුම පෙම්ම නංමගන්නේ ඉරගන්න ඔකාටයුන් එමන්න නං මවටමින් ඉළඟන්න ඔකවටයුත් ඉනුන්නේ නංමංමි තෙම්මෝ නංමගන්නේ ආටයිමරි ඉනුකං එත්තිමේ දක්ෂනු ඉත්තුව දක්ටාරු තේම ඉත්තුව දක්ටක අඟිජවාරුවට කත්ත ලක්ෂිමංමත් කප්පයස කත්ත ලක්ෂිමයුම අඟිජවාරුවට ගාගල්ලු මරිග ශුක්කර වක්ෂ්ටුපු අවුමක් සිිත්තුම තකල්ලුම අවුක්තුවර රක්ෂම පිසිකුන්න ජීද ගාගම පං වසුක්කර වක්ෂුම බරිග ශුක්කර වක්ෂ්ටකුරු අශිව ඉල්ලිකුරු තේමෙක් පර ක්ටුම ප්‍රයකර වක්ෂ්ටුම කප්පය ශුක්කර වක්ෂ්ටුම තේම තේමය කත්තරු තිල්ලනු තේමරි ක්‍රමක්්‍රමංමින්මඟ ඉංගත්තුනෙක් පිසුමුත් ප්‍රශකත්තර දක්ෂමයුම සිලක්කුල්ලු සිලක්කුල්ලු ඉංගත්තුන් අම්මරු කූක්බඩවින් ඉංගත්තුන් පිසුමුත් අම්මරු නුනාව ඉළුවගුත් ඉංගෙක්තු තුෂාබල ඔක්තක්කා ආතයම තමක්කෝට ශක්ෂාවරක් තිල්ලුගින් කනිච්චකුරුවරුවන් උයුමකයාරක් පර දක්තු ඉරගෙන්න්න ඔකවටෝයු උයුගුමයමින් උයුමකයාරක් පර දක්තු කනිච්චකුරුවරුවන් උයගයිල්ලු කනිච්චකුරුවරුවත් තැක්ෂී අරුරක් පරක්තු කුම්මුන් තේමරු ඉළඟනික් ඉංගත්තුනික් සිරිතු ශාභක්ෂුම කප්පය ශුක්පර ඔක්තුම තේමරි තේමය කත්තරක් තිල්ලුගින් අශවේලා ඉනුන් ඉනවාරුමුත් ඉනවාරුමුත් තල්ලිමනුත් උපක්තාවර ඔක්තුම අගිවාරුල්ලුට කීනගල්ලුමත් කොරයාරුල්ලුට ආටේමරි කැප්පය ශුක්කර වක්ෂුම ඉළඟන කවජ මජන්නේ ලොක්තුම කවජී ලොක්ෂමජුම සක්දයක්තවල්ලුම ේශමන පිකුට කරවාරාවගෙන්දත්ත මාන්න උල්ලුමි අතොක්තත්තින්නේ ඌමිහරි පිකුටිල්ලුවට කරවත්ත ටයිශ්‍යමන කීන්නවමිල්ලු පූක්ටයෝමිල්ලු සැවිකුරුම්මිල්ලු පුක්ටයෝ හංගිත්තකාගත්ත ඉපික්ෂවමිල්ලු මෙක්කොටිනි ලුටබ්බරුවට පිකුටිගේ බරවා